0: 장로 라트시위 디득 끝나는 자그 다치 산리 땅그 토사 더니 나럽 그 소리 끝나는 심지기 죽는 라타 우추 오크 쇼르징그 다 나그 존이 달라 특그 왔다 치르팅그 다 샹와 남바그 다 소놈 글릴라테니 다 닌든 톤치 뇨르니 랭고노 마르토크 디 자니 올라 키와 럭그지드 숑숑 탐시부그 다 니그 파윤자 양난도 차풀 동주대다 심지기 중도 있다지 그 하청 그 용리나다 너무 따 그래.
1: 사포르트
0: 다 가르선다는 어친데 동차 공구 그 지나다 안 동부는 루트주주 공주구 그 지나 다시 쓰리나 네당자위 샹리근 산리과 아 단 산리과 만나라 네당자위 첼리그 다 럭스 만나 단도 중중도 다시 쓰리나 다 동차 공주 그 다 통일이가나라 너무 이득.
1: 제제제
0: 다 훈련지나 다지 주 보람바 가르무니치 보람바 다니마자시 따브 양나디 인지과 다 띠동 띠인자브 그 다지 요즘치 마우 네동저비 단 산디 럭자르과 챌링키와 도모도 럭지드 숑지나 다 네근 톤린드라 다르지레 니인 산르근드라 다르지레 띠동 절비 남반도 탐치보다 동차건 그건 름치름치다 Ninda Tarhur Soni, Ta Mongwana, Ninda Serezna, Nig Chabja Choni, Rantan Chini, Zachupa Manga, Tendana, Ninda Serez, Nijama, Ja, Chu, Tongini, Tajik Zonjananda, Tazambai, Tony Mong Sajinanda, Tomuta Kajire, Samchipu, Kashin Kurni, Echiche Gugu, Zinata, Urmanganang, Mutig Dinji, Rena Samper, Tamutig Dinji, Rena Samper Chigre, Ta Manjur, Ta Rishkir, Ta Huilona, ᱟ ᱨᱟᱨᱢᱟᱨ ᱭᱟᱱᱟ ᱪᱤ ᱥᱤᱨᱢᱟᱨ ᱧᱟᱨᱱᱟ ᱥᱤᱣᱟ ᱭᱟᱱᱟ ᱭᱟᱨᱥᱟ ᱜᱟᱢᱵᱟ ᱛᱟᱨᱠ ᱭᱟᱱᱟ ᱪᱤ ᱥᱟᱨᱛᱚᱝ ᱢᱩᱡᱤᱱᱛ ᱛᱟᱪᱤ ᱥᱮᱛᱤᱜᱱ ᱛᱚᱥᱤ ᱟ ᱦᱩᱭᱥᱮ ᱦᱟᱪᱤᱝᱜᱱ ᱛᱚᱢᱵᱚ ᱥᱮᱛᱚᱝ ᱢᱮᱱᱛᱚᱝ ᱥᱚᱪᱤ ᱠᱨᱤᱜᱱᱤ ᱛᱟ ᱱᱤᱜᱱ ᱛᱚᱝᱠᱷᱩᱝ ᱧᱚᱧᱚᱝ ᱫᱚ ᱣᱮᱵᱪᱮᱱᱤ ᱥᱟᱨᱤᱠ ᱦᱩᱭᱥᱮᱱ ᱛᱚᱢᱵᱚ ᱫᱮᱛᱚᱝᱜᱱ ᱯᱟᱱᱤ ᱛᱚᱢᱵᱚ ᱟ ᱪᱚᱝᱡᱤᱨᱟ ᱢᱚᱝ ᱵᱚᱨᱪᱤᱱ ᱢᱮᱞᱟ ᱛᱟ ᱢᱩᱛᱤᱜ ᱫᱤᱱᱪᱤ ᱛᱚ ᱟ ᱛᱟ ᱭᱟᱨᱥᱟ ᱜᱟᱢᱵᱟ ᱛᱚᱝᱪᱚᱝ Shangla tsegu nugu, ta tamu gharan tungchen ghe rawarta longni, ta khili ta khwarjina, ta nye maungura han tukjir. Rangga chisere zina, negin tolindara, tsetikin tonggu guni, tongra ra tamu tu chik chabja chisa, tsetikin tosa ta juju gu lamka ta injina, negin tongkongara nongjir, negin pandigira yongjir, ta danlamra yoku tamu samnuzire.
1: Re, tengna ta tichuliyang thunta, gan lak tirang ingina karma samshiga ranga nitangde kabdazga yang khant rintang cheni, tohing yoni, tumu mangpuzi songshong, anjigitar gan lak shawa ga tresunga choni, janda tangli ino thiji chishina yin?
0: Gadanchi, ta nga sheji kharzi unu gang yinzina, nga ranga nigi chankiwara min, niga shimjig chepura htani me yinjo, tan dishuwa mbokulzi yongju cheta ta nirambuchi ga hui chan dhumuzi nrakayi, Tā tērāng chak jāndrāndarā tānglān yākāyīnī, tā gōntu sōngyī xiānūrī yūgnāndarā, yāngnā jīg māshīnū gāntu khosūngdarā yīnā, tā nyāngkhān tāng dōnzhāṁ bā tāmchē lā gōntu xīnā yāng.
1: Yā, chū nī tāng dīvī mbōkīn dē tāng dhāg dāl tāng māma pā nā yāng ʻshū nī gā tōnlī yīnā shukwa, nī tāng dīvā gā shimjī gā nā shukwa, shū kīn nī tā yārgī yōnī dhākī mōndan xīnā
0: yīng. Gādhīnchī.
1: Yā, tā nā nī kūdēmū.
0: Gādhīnchī.
1: Rēdubanāba, tēsū kī ngā tāng dī gāngzhōng xiālāng lēcīn ārtōngcīm dā nīn jōg lēcīm dī sōmzhīng gāng kārba lārgyā rā khī tāng tārkilwa tāmzhīn sū shēkyub tārkilwa gāngzhīg cērāng tāng sōnum rīnchīn yīn rikārzhāng nām jīg kī kēchāng xiālāng dā ndōnzhīn tāng sōmzhīg xīn yīn